0: අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් වේවා. ඔබ මේ එක්වී සිටින්නේ බදාදා සඳැල්ල එක්ක. අද කතන සහයෙන් මාත් එක්ක එකතු වෙනවා සන්ධ්‍යා, ඒ වගේම කතන සහ තාක්ෂණ සහයෙන් එකතු වෙනවා තිසර. අයිබෝවන් සන්ධ්‍යා, අයිබෝවන් තිසර,
1: අයිබෝවන්. ඉතින් මං හිතන්නේ අද මේ වැඩසටහන මෙහෙවන්නේ ගංගි නේද?
0: ඔව්, මම මගේ නම කිව්වේ නෑ නේද?
1: ඉතින් මං හිතන්නේ ගංගිත් මේ ලොකු ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ.
0: ඔව්.
1: ඉතින් අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නේද?
0: ඔව්, අපි මේ තව ටිකකින් ඒ ගැන ටිකක් විස්තර කතා කරමු.
1: ඒ වගේ මං හිතන්නේ දැන් මේ දවස්වල හැමෝම මේ අපේ අර අපි ගැන පොඩි weather change එකකට අපි හැමෝම ලෑස්ති වෙනවා. අපි මේ දැන් ගත කරන්නේ සරත් සමයේ අන්තිම සති කීපය. තව නොබෝ දිනකින්ම නිල වශයෙන්ම එළඹෙනවා සිසිර, එහෙම නැත්නම් වින්ටර් එක. මං හිතන්නේ සාමාන්‍ය මේ ශ්‍රී ලාංකිකයන් මේ බ්‍රිස්බේන් ඉන්න ශ්‍රී ලාංකිකයන් අකමැතිම
2: ඍතුව.
1: එහෙම විශේෂ හේතුවක් තියෙනවද අකමැති වෙන්න?
2: සීතල වැඩි. ඉතින් මේ අර සාමාන්‍ය විදිහට කටයුතු කරගන්න බැරි වෙනවා. ගොඩක් ඇඳුම් ඇඳගෙන හරිම මේ ඒක uncomfortable ඇත්තට මට.
0: මම ඕක ගැන අහලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ලෝකයේ මිනිස්සු අර කීප දෙනෙක් ඉන්නවා. එක කට්ටියක් කැමතිලු මේ සමයකට, එක කට්ටියක් කැමතිලු වින්ට එකට, තව සමහරු අනිත් මේ ඊට දෙකට කැමතිලු. ඉතින් ඒක එක එක කියනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඉදිරිය ගත්තම සම ඊටුවට කැමති අයගේ අර ඒගොල්ලෝ හරි මේ කියන්නේ ලොකු සෙරටොනින් ලෙවල් එක කියනලු මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එහෙම අර ඒක හැබැයි ඇත්තටම ඇත්ත වෙන්න ඇති. නිකන් මටත් පොඩක් නිකන් අර සිසිර ඊටුව කාලෙට පොඩි නිකන් අනේ මේ නිකන් ඩිප්‍රෙස් ගතියක්
2: එනවා. ඒක මම දැක්කර පොඩි වීඩියෝ එකකුත් ඕක ගැන කරලා තිබුණා. අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන ඒක කියලා තිබුණා. අර ඍතු වෙනස් වෙන වෙද්දී මිනිස්සුගේ මූඩ් එකත් ඒත් එක්ක වෙනස් වෙනවා කියලා.
1: ඔව්. ඉතින් සාමාන්‍යයෙන් දැන් අර අපිට දැන් මේ සරත් සමයේ අන්තිම කාලේ තමයි අර ගහකොළවල සාමාන්‍ය ගස්වල කොළ විශේෂයෙන්ම කහ පාටට, තැඹිලි පාටට, රතු පාටට හැරිලා බොහොම ලස්සනට තිබිලා ඊට පස්සේ එකපාරටම ওই ටික ඔක්කොම හැලිලා ගිහිල්ලා ගස්වල නිකන් ওই දඬු ටික විතරයි ඉතුරු වෙන්නේ. අර මම හිතන්නේ අර ඇහැට වුණත් එහෙම ප්‍රිය ගතියක් නැහැ. ඊට පස්සේ තව මේ බ්‍රිස්බෙන් වල ඉන්න අපිට විශේෂයෙන්ම දකින්න පුළුවන් එක තමයි අපේ මේ දහවල් කාලය අඩු වෙනවා. අපේ උදේ ඉර පායන්න පරක් වෙලා ඒ වගේම හවස පහ විතර වගේ වෙනකොට ඉර බැහැලා ගිහිල්ලා ඉතින් කළුවර වෙලා විශේෂයෙන්ම මේ ඔය ඉස්කෝලේ යන වයසේ දරුවන් ඉන්න අම්මලට තාත්තලට නම් ටිකක් අමාරු වෙලා මම උදේ නැගිටවන්න අමාරුයි. ඊට පස්සේ ළමයි ටිකක් පහු වෙලා එනකොට උනත් ඉතින් විශේෂයෙන්ම හැම වෙලෙම බලන්න ඕනේ මේ කළුවර වැටලා තියෙන නිසා විශේෂයෙන් මේ වගේ අතේ තියෙන ඉතින් අර අර ඔය මේ තනකොළ උනත් හැදෙන්නේ නැහැනේ වින්ටර් එකට. ඉතින් ඒක එක විදිහකට හොඳ දෙයක්. ඉතින් තනකොළ කපන්න තියෙන මේ කඩුවි
2: කෑම බීම පවා මං හිතන්නේ වෙනස් වෙනවානේ. පළතුරු එහෙම එන වාරේ දැන් අඹ වාරේ තියෙන කාලේ වෙනස්. දැන් ඊට පස්සේ වින්ටර් කෙද්දි තියෙන පළතුරු වෙනස්.
1: සැලඩ් එහෙම වැඩි කන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ එකක් තියෙනවා. ඉතින් එළියට බහින්න කම්මැලි හිතෙනවා. මේ කාලේ මේ ඔය වැඩි මේ පාටි හැමත් නැහැ මං හිතන්නේ. එහෙම මිනිස්සු ටිකක් එහෙම එළියට ගිහිල්ලා එහෙම එකතු වෙන්නත්
2: ඉච්චන අඩුයි.
1: කම්මැලිකමට ගර්ල් වලට වෙලා ඉන්න තමයි හිතෙන්නේ. මේ එහෙම ඉන්න කැමති අයට ඉතින් ඒ කියන්නේ මට වගේම හොඳයි.
0: ඉතින් මොකද කාලයක්.
1: ඔව්. ඉතින් අපි එහෙමනම් අපේ පළවෙනි ගීතයට යොමු වෙලා ඊට පස්සේ අපි කතාබහට එමු.

0: අපි ළමා කාලයට ගෙනියන ගීතයක් සාමාන්‍ය ඉස්සර මේ රූපවාහිනී දැන් අපි ගුවන් විදුලි තියෙන කාලේ ගීත නිතරම අහනට රූපවාහිනියට මේ සරිලන ගීත තිබුණේ නැහැ මුල් කාලේ. ඉතින් එතකොට ඔය රූපවාහිනී අර අපිගේ ස්ටුඩියෝ එකක් ඇතුලේ පොඩි ගල් වැටක් දාලා මේ පිටිපස්සෙන් හඳක් වෙනකොට ලයිට් එකක් එහෙම ගහලා මේ ප්‍රියංකා වීරසේකර ගීතේ ගායනා කරන එවකට ඉතා කුඩා මං හිතා අවුරුදු 13ක් 14ක් වගේ වයසති දැරියක්. ඉතින් අරගල් වැට උඩ වාඩි වෙලා තමයි ওই ගීතේ ගායනා කරන්නේ. ඉතින් අර අපිට මේ විෂුවල්ස් එක්ක තිබුණේ ඒ ගීත තමයි ඒ කාලේ බලන්න.
1: ඔව් මං හිතනවා දැන් ඒ ගීත අහද්දී අර දැන් පරණ අතීතයට යද්දී මට හිතන දෙයක් තමයි මේ හරි සරල මේ වචන තියෙන්නේ ඒ වගේ තමයි. නමුත් අර ලොකු මේ අර්ථයක් තියෙනවා ඒ ගීතවල වල මේ ලොකු දේවල් බලාපොරොත්තුෙන් සක්විති පදවිය ලබනවා කියලා වගේ අර හරිම ලස්සනට මේ හරිම මං හිතන්නේ පිරිවැය අතින් දැන් කරන මේ ගීතවලට වඩා හරිම අඩු පිරිවැයක් යන්න ඇත්තේ. නමුත් ඉතින් අර තාමත් ඒ ගීත ඇහෙද්දි මේ හරි ආසයි නැවත නැවත අහන්න ආසයි අර නොස්ටැල්ජික් වගේ අර නිකන් මතකයක් අපිට මේ අලුත් දේවල් වලත් එක්ක අපි හැපි හැපි හිටියට ඒ ගීතවල තියෙන අර හරිම අව්‍යාජ බවක් කියන එක මට හිතෙනවා.
0: ඔව් ඉතින් ඒක මං හිතන්නේ දැන් බොහෝ වෙලාවට අර අපි ඔක කියන්නේ මේ දැන් ඒ කාලේ සමහර වෙලාවට ওই නිර්මාණවලට පසුබිම මෙහෙම අර මේ නිර්මාණයක් කරන්න කියලා දේවල් හොයනට වැඩිය මිනිසුන්ට નિરાයාසයෙන් එන හැඟීමක් ওই වෙලේ හරි ඒක ලියලා තියලා ඊට පස්සේ ඒක ගීතයක් විදියට හැමින් දැන් අර මේ කාලේ වගේ එහෙම ලොකු තරංගයක් ගීත එලි දක්වන්න ලොකු තරංගයක් ඒ වගේ තිබුණේ නැති කාලයක්. ඉතින් එතකොට බොහෝ වෙලාවට මේ ගීත ලියවෙන්නේ මිනිසුන්ගේ નિરાයාසයෙන්ම හිතේ නැගෙන සිතුවිලි විදියට. ඉතින් ඒ වගේ දෙයක මට හිතෙනවා අර හිතලා අමාරුවෙන් මොකක් හරි අපි අර ඩෙඩ්ලයින් එකක් එහෙම කරලා ලියන ගීතයකට වැඩිය මේ පොඩි ඊට වැඩිය අව්‍යාජ ගතියක්
1: එහෙම සරල බවක් අව්‍යාජ ගතියක් නේ. අර අපි හැමෝටම මේ ගීත කියන්න පුළුවන් සමහර ගීත තියෙනවා ඉතින් හරි අමාරුයි කියන්න. එකම වොයිස් එකකින් මුලින්දන් අගට යනකම් කියන ගීතයක් ඒක.
0: ඔව්
1: ඔව් දැන් අපි ගීත ගැන කතා කරද්දි ඉතින් ගීත කියන්නෙත් මං හිතනවා මේ රටක් වෙන්න පුළුවන් නේද, මේ කණ්ඩායමක් වෙන්න පුළුවන්, ඒ සංස්කෘතියක් නියෝජනය කරන එකක්. දැන් මේක අපි ගත්තොත් එම් පරම්පරාවක් නියෝජනය කරන ගීතයක් දැන් අදත් අපි අහුවට. ඉතින් මේත් එක්ක මට මතක් වෙන කාරණයක් තමයි දැන් අද මොකද්ද කතා කරන්නේ කියලා අපි මේ කල්පනා කරද්දී මේ මැයි 21 ඒ කියන්නේ හෙට දවසේ අපි අතිශය වැදගත් දවසක් සමරනවා. එතන මේ දවස තමයි ලෝක සංස්කෘතික විවිධත්වය සම්බන්ධව මේ සමරීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේක දැක්ක ගම මට හිතන දෙයක් තමයි මේකේ මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවානේ මේ මාතෘකාවේ මේ අන්තර්ගතය කියන එක. දැන් මේ මම දැක්ක දෙයක් තමයි දැන් අපි ඕනෑම රටක අපි දකිනවනේ දැන් ශ්‍රී ලංකාව හෝ ඔස්ට්‍රේලියාව හෝ අපිට විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් තියෙනවා. ඒක සමහර වෙලාවට පිටින් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අනාදිමත් කාලයක් තිස්සේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණ සමහරට දැනුමක් බුද්ධියක් වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්, චිත්‍රකලාව වෙන්න පුළුවන්. ඉතින් මේවා මේ රටවල් ඇත්තටම පෝෂණය කරනවා. ඉතින් මං හිතන්නේ මේ හින්දා වෙන්නේ මේ දැන් හෙට සමරන්නට තියෙන මේ දිනේදී ප්‍රධාන වශයෙන් කාරණා දෙකක්. එකක් තමයි මේ විවිධත්වයේ තියෙන ඒ කියන්නේ සංස්කෘතික විවිධත්වයෙන් කොහොමද මේ අලුත් කතිකාවක් ගොඩනගන්නේ කියන එක. සහ අනිත් කාරණේ තමයි මේ විවිධත්වය එහෙම නැත්නම් විවිධ සංස්කෘතීන් කොහොමද සංවර්ධනයට දායක වෙන්නේ කියන එක. ඔන්න ඔය කාරණා දෙක මන් දැක්ක මේ ප්‍රධාන කරගෙන තමයි මේ දිනේ ප්‍රකාශයට පත් කළා තිබ්බේ. දැන් මම කියවන් යද්දි මට නිකන් හිතුණ දෙයක් තමයි ඇත්තරම මේ සංස්කෘතිය කියන එක දැන් අප්‍රිකානු රටවල් ඔස්ට්‍රේලියාව සහ වෙනත් රටවල් එක්ක අපි සංසන්දනය කරොත් දැන් සමහර රටවල් තියෙන අපි දකිනවා අති ඉතාමත් දැවැන්ත සංස්කෘතියක් එක්ක ඉස්සරහට ගියපු රටවල් විදිහට. දැන් ගංගි තව ටිකකින් කතා කරනවා ගංගි ගිහපු මේ සංචාරය ගැන ජපානය ගැනනේ. ඒතර ගංගිට මං හිතන්නේ ඒක මේ බොහොම ප්‍රායෝගිකව දකින්න පුළුවන් වෙන්නේ නැති මං හිතන්නේ ජපානය ගොඩනැගිලා තියෙන විදිය සහ ජපානය කොයිතරම් සංස්කෘතිකමය වශයෙන් වටිනාකම් තියෙන දේවල් ඒ රටේ ඉස්සරහට ගෙනියන්න පාවිච්චි කරලා තියෙනවාද කියන එක මං හිතන්නේ. දැන් අර උදාහරණයක් තමා මං කිව්වොත් මෙතන ඔය ටොයෝටා වගේ ආයතන ඔය කයිසෙන් වගේ නේද ඒ සංකල්ප ඉස්සරහට ගෙනියනවා. ඒවා ඒ රටවල් වල තව තව දුරටත් මේ ඒක නිකන් සංස්කෘතික මේ වශයෙන් එහෙම නැත්තම් වටිනාකමක් තියෙන දෙයක් විතරක් නෙවෙයි ප්‍රායෝගිකව ඒ දේවල් පාවිච්චි කරනවා කියන එක. ගංගි මට වැඩිය මං හිතන්නේ උදාහරණ ගංගිට ඔළුවට එනවා ඇති උදාහරණ
0: කීපයක්
1: ඒ වගේ තමයි මං දකින දෙයක් තමයි. දැන් සංස්කෘතිය කියන එක හරිම දැන් හරිම වේගෙන් ව්‍යාප්ත වෙනවා කියන එක මේක එක රටක තියෙන දෙයක් ඒ රට ඇතුළෙම තියෙනවට වැඩිය මේ මෑත කාලීනව අපි දකිනවා රටවල් මහද්වීප කරා ඒවා මේ ව්‍යාප්ත වෙනවා කියන එක. දැන් මේ ගංගි සහ මං හිතනවා මේ තිසරයියත් කැමති ඇති සමහර වෙලාවට මේ කොරියන් මේ සිනමා සම්බන්ධ එහෙම නැත්තම් කොරියානු ඔය පැරසයිට් කියලා එහෙම මේ සිනමා නිර්මාණයක් ආව. ඉතින් මේවා අපිට බලද්දී මේ හරි වෙනස් ඒ සංස්කෘතිය සහ ඒ දේවල් කියන විදිහත් වෙනත් සහ අපි වෙනම ලෝකයකට යන්නේ. ඉතින් ඒක අර ජාත්‍යන්තර මට්ටමෙනුත් ඇගීමට ලක් වුණා මේ සහ කේ පොප් කියලා කියනනේ. දැන් දැන් අර මේ කොරියන් අර බියුටි ප්‍රොඩක්ට්ස් වගේ දේවලුත් දැන් හැමතැනම මේ ප්‍රසිද්ධයිනේ තරුණ කණ්ඩායම් අතර.
0: ඔව් ඒ වගේම මම හිතනවා දැන් මේ පසුගිය කාලේ මේ තව සිද්ධ වෙච්ච දෙයක් තමයි ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ කෑම බීම වලට ලොකු ඒ කියන්නේ දැන් ඉස්සර ශ්‍රී ලංකාවේ කෑම කියලා මේ වෙනම කැටගරි එකක් තිබ්බේ
1: නෑ.
0: ඉන්දියන් කෑම වල පොඩි පොඩි කොටසක් විදිහට තමයි. හැබැයි නමුත් මම හිතනවා මේ පහුගිය කාලේ විශේෂයෙන්ම ඔය අර රියැලිටි වැඩසටහන් ඔස්සේ මේ ශ්‍රී ලංකාවේ කෑමවලට තියෙන ඒ පොඩි ඩෙන්ටිටි එකෙන් විශේෂයෙන්ම මේ අපේ මං හිතන්නේ දැන් අපි ඔය ජාත්‍යන්තර තලයේ ගත්තාම අපේ කෑමවල ඩෙන්ටිටි එක මාක් කරන තැනක් තමයි මේ පොල් කිරි පාවිච්චිය. මොකද ඉන්දියානු කෑමවල එහෙම පොල් කිරි පාවිච්චිය එහෙම බහුලව සිද්ධ වෙන්නේ නැහැ. ඉන්දියානු කෑමවල ගොඩක් ලාට යෝගට් ක්‍රීම් වගේ දේවල් වලින් තමයි අපි ඔය පොල් කිරි වලින් කරන වැඩේ කරන්නේ. ඉතින් ඒකයි මේ දැන් මම වැඩ කරන ස්ථානයක උනත් ඔය මේ කිරිබත් එක එහෙම මිල්ක් රයිස් කියන එක ඒක මේ සමහර අය දන්නවා මේක ලංකාවේ එතන ඒක ඒ වගේ වට තියෙන පොඩි මේ කොකොනට් චට්නි කියලා ඒගොල්ලෝ කියන්නේ පොල් සම්බෝල වලට. ඉතින් ඒ මේ ඩෙන්ටිටි තියෙන තේ වගේම දැන් පහුගිය කාලේ මම දැකලා තියෙනවා ලංකාවේ ඔය ටුවරිසම් කියන එක දියුණු වෙනවත් එක්කම මේ ඒ වගේ මේ පිටරටවල ඉඳලා යන ඇයට එහෙම කිචන් එකකට ගිහිල්ලා ඒවැ තමන්ටම කෑම උයලා ඔය පොල් ගාලා ගල්ව ලම්බරලා එහෙම එහෙම කරන අත්දැකීම් තියෙන
1: ඒ වගේ රොටි හදනවා.
0: ඉතින් ඒ වගේ ඉතින් ගොඩක් දේවල් මං හිතන්නේ මේ මිනිස්සු කැමති මේ ඒ සංස්කෘතියක එක්තරා කොටසක් බොහොම කැමැත්තෙන් වැළඳ ගන්න කියන්නේ. ඔය සංස්කෘතිය අපිට ටික අමාරු මේ ඒ සංස්කෘතිය අපේ ජීවන රටාවට පොඩි බාධාවක් එල්ල වෙන තැනදීනේ අපිට පොඩි විරෝධයක් ඇති වෙන්නේ. දැන් එහෙම නැති තැන්වලදී නිදහසේ අපිට තෝරා ගැනීමක් තියෙන තැන්වලදී විශේෂයෙන්ම දැන් කෑම් වගේ දේවල් අපි කැමති නම් ගිහිල්ලා කාලා බලලා ඒ වගේ තැන්වලදී මිනිස්සු හරි කැමති ඒ විවිධත්වයට. ඉතින් අර මේ මං හිතන්නේ දැන් ඔය දැන් සන්ධ්‍යා කිව්වා වගේ ඒ සංස්කෘතික විවිධත්වය හරහා ඇතිවන කතිකාවක් තියෙන තැනදී මට එක පාටම හිතුනේ අපේ සංස්කෘතිය අපි මේ කියන්නේ අපි ඇත්තටම මිනිස්සුන් තව තව අපේ සංස්කෘතිය නොදන්න අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් නැති කෙනෙකුටත් එහෙම ටිකක් නිදහස් මනසින් බලකිරීමක් නැතුව ඒක ගැන බයක් නැතුව පොඩ්ඩක් එහෙම කරන තැනකට පත් කිරීම තමයි මං හිතන්නේ සමහර වෙලාවට දැන් ඕස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා ඉන්න අපි අතින් සිද්ධ වෙන්න ඕන දෙයක් විදිහට. ඒ කියන්නේ දැන් අපේ සංස්කෘතියේ මෙන්න මේවා තියෙනවානේ ඒක නිකන් හැමෝම ඒ දේවල් අනුගමනය කරනවා කියන තැනට එනවට වැඩිය අපි මෙන්න මේ වගේ දේවල් කරනවා ඔයාටත් පුළුවන් නම් කරලා බලන්න වගේ කියලා අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපේ සංස්කෘතියේ ඒ වටිනාකම් අපිට පිට කෙනෙකුට ඒ විදිහටම දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි අර ඒ විදිහටත් පොඩ්ඩක් විවෘත මනසකින් සංස්කෘතිය දිහා බලන්න ඕනේ කියන අදහසේ තමයි මම ඉන්නේ.
1: ඒක ඇත්ත. ඒක බොහොම හොඳ මේ කාරණයක් මං හිතන්නේ. ඒත් එක මට මතක් වෙච්ච දෙයක් තමයි දැන් සමහර වෙලාවට දැන් සමහර සංස්කෘතින් තියෙන ගොඩක් වෙලාට අපි අර කියනවනේ මේ ඉන්ඩිවිජුවල් වැලියස් වලට ගොඩක් තැන දෙනවා. නමුත් සමහර රටවල් තියෙනවා මේ අර ඕගනයිසේෂන් එකක් එහෙම නැත්නම් මේ කණ්ඩායමක් සාමූහිකත්වයට මුල් තැන දෙන මේ රටවල් තියෙනවා කියන එක. දැන් ඔය ජපානය ගැන කතා කරත් මං හිතන්නේ ගොඩක් වෙලාවට ආයෙත් ජපානයටම යන්න මං හිතන එක. ඒකද අපි එක මේ ඒක පොඩක් හත්කින් තියලා මං හිතන්නේ මේ මේ අප්‍රිකාවේ මං හිතන්නේ උදාහරණයක් ගන්නම්. මං ඔය නෙල්සන් මැන්ඩෙලා කියපු කාරණයක් තියෙනවා යුද්ධෙන් පස්සේ එයා කියපු එකක් තමයි මේ මේ කල්චර් එකයි මේ කියන සංස්කෘතියයි මේ මිනිස්සු අතර කතිකාවත් ඒ වගේම සාමූහිකත්වය කියන එක වැදගත් කියන එකට ඔය කියපු එකක් තියෙනවා. නිතර කියපු එකක් තියෙනවා I am because we are කියන එක. කියන්නේ මම මේ හැදිලා ඉන්නේ ඔබලා නිසා. ඒ කියන්නේ අන්‍යෝන්‍ය සුහදතාවය අන්‍යෝන්‍ය වශයෙන් තියෙන අවබෝධය වැදගත් වෙනවා කියන එක. ඒතර කල්චර් කියන එක රටවල් වලට ආවෙනික තමයි ඒක තේරුම් ගැනීම ඒකට ගරු කිරීම කියන එක මං හිතන්නේ මේ ලෝකයේ සාමයට සහයෝගීතාවයට යුද්ධය වැළැක්වීම කියන කාරණාවලට මං හිතනවා ගොඩක් වෙලාවට මේ උපකාරයක් වෙනවා කියන කාරණය.
0: ඔව් ඕස්ට්‍රේලියාවෙත් ඒ වගේ අර සාමාන්‍යයෙන් අපි ඔය තියන්නේ අර අපි කියන්නේ නිල නොවන මේ ජාතික කියන්නේ මේ අන්ඔෆිෂියල් ඇන්තම්ස් කියලා කියන එක වගේ ජනප්‍රිය වෙච්ච සින්දු වල තියෙන එකක් තමයි ඔය වී ආ වන් වී ආ මෙනී කියන එක. ඒක කිනුත් මං හිතන්නේ එකම අදහස තමයි ඒක මේ අපි අපේ පෞද්ගලික අනන්‍යතාවයකුත් අපිට තියෙනවා. නමුත් අපි ඒක එහෙම අපි එහෙම ඒ අනන්‍යතාවන් සමග අපි එකතු වුණාට පස්සේ අපිට පොදු අනන්‍යතාවයකුත් හැදෙනවා කියන අදහස තමයි මේ ඒ ගීතයත් කියවෙන්නේ.
2: අනිත් එක ජපානයේ ගිහපු එකේදී අර අපි එක කතා වෙච්ච දෙයක් තමයි දැන් ඇත්තටම මේ ලෝක යුද්ධ කාලේ ජපානයට වෙන්න ගිය ලොකු විනාශයක් නතර වුණානේ අර මේ වෛරයෙන් වෛරයෙන් උසන්සිදේ කියන කතාවෙන් ජයා ජයවර්ධන මහතාගේ. ඉතින් ඒකට තවමත් ඒ ජපන් වැසියෝ ලංකාවට මේ හරියට ගෞරව කරනවා.
0: ඔව් මට මේ ජයා ජයවර්ධනගේ කියන්නේ අවමංගල්‍ය උත්සව වෙලාවේ මම හිතන්නේ මම එතකොට පාසල් යන ශිෂ්‍යෙක් ටිකක් කුඩා වයසේ ශිෂ්‍යෙක් මට අමතක නොවෙන කාරණයක් තියෙනවා. මේ ඔහුගේ අවමංගල්‍ය වෙලාවේ අඬපු එකම එක්කෙනා මේ ඒ ඇවිල්ල ස්තුති කතා කරන්න ආපු ජපන් ජාතිකයා. ඒ ඇය තමයි මේ මේ ඔහුගේ ක්‍රියාවට ස්තුතිවන්ත කරමින් ඇත්තටම මේ ඒ අවමංගල්‍ය උත්සවයේදී ඇය ඇඬුවා ඒ කතාව කරන අතරදී. සාමාන්‍යයෙන් අර කැන්ජියා ජයවර්ධනගේ අභාවය එතරම් මේ අනපේක්ෂිතා ඔහු වයසට ගිහිල්ලානේ ජීවිතක්ෂයට පත් වෙන්නේ. එතකොට මේ කියන්නේ එහෙම මේ විශේෂයෙන් එතන ඒ වගේ රාජ්‍ය උත්සවයක අඬා වැළපෙන කෙනෙක් කවුරුවත් හිටියේ නැහැ. ඔහුගේ දරුණුත් ඒ වෙනකොට මේ ඉතා වැඩි හිටි වයසේ. නමුත් අර ජපානයෙන් පැමිණි කාන්තාව ඒ අයගේ ස්තුති කතා කරමින් අවසානයේට බොහොම මේ දැඩි ලෙස අඬා වැළපුණා. මේ ඉතින් මට ඒ පස්සේ කාලෙක ඒ සිද්ධිය ඔළුවේ තිබෙච්ච නිසා පස්සේ කාලෙක ඇත්තටම මම ওই කතාව එහෙම හොයාගෙන බැලුවා. ඉතින් ඇත්තටම ඒක ඉතාම මේ මේ අර ඒ ජපානයේට එරෙහිව මේ ගන්න ගිය ක්‍රියාමාර්ගයක් නවත්තන්න බොහොම මේ හේතු උපාදක වෙච්ච කතාවක් ඒක.
1: ඔව් ඒක තමයි මම හිතන්නේ මේ ඒ සංස්කෘතිය ආවේනිකයි කියන එක එක එක රටවල් වලට සහ මන් දකිනවා. දැන් ඕස්ට්‍රේලියාව තුලත් දැන් අපි ඕනෑම ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන උත්සවයක් පටන් ගත්තත් අපි දකිනවා මේක කාලයක් තිස්සේ කරගෙන යන දෙයක්. මේ රටේ අර මේ මුල් ජාතිකයන්ට මුල් පුරවැසියන්ට ගෞරව කරනවා සහ ඔවුන්ගේ වැලියුස් වලට වටිනාකම් වලට යම්කිසි විදිහකට මේ ගෞරවත්වයක් ගෞරවයක් ලබා දෙනවා කියන එක. මේ සහ දැන් අපි ඒ කණ්ඩායම ගැන කතා කරොත් මේ මන් දැක්ක දෙයක් තමයි එයාලගේ සංස්කෘතිය එක හරි වෙනස්. ඒක අපි ඉන්න සංස්කෘතියවත් අපි හිතන පතන දේවලුත් නෙවෙයි එයාලගේ ඇත්තටම එයාලගේ මේ ජීවිතේ තියෙන්නේ. සහ යාලට ඇත්තටම මේ ඉර හඳ වතුර මුහුද මේ හැම එකම මේ විවිධ පූජනීයයි විවිධ විදියට සම්බන්ධ වෙනවා කියන එක. සහර යාලගේ ඇත්තටම මහරි ආසයි යාලගේ චිත්‍ර සමහර අයගේ හරිම කලර්ෆුල් හරිම වර්ණවත් චිත්‍ර අර ඒක ඉන්නව අර රේන්බෝ සර්පන්ට් කෙනෙක්. ඉතින් එයාව ඇත්තටම ඒකෙන් රිප්‍රසන්ට් කරන දේ දැන් අපි හිතන්නේවත් නැති දේවල්. ඉතින් ඒක නිසා මං හිතනවා හැම රටකම අර ඒ වගේ සංස්කෘති ඇත්තටම විචිත්‍රයි. ඒ විචිත්‍රත්වය තුළ මං හිතනවා අපිට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා කියන එක.
0: ඔව් එහෙමනම් අපි නැවතත් ගීතයකට යමු.

0: Yeah, I like Worubu because that's the only radio I can hear my own language.
1: I like Sri Lankan music. It's lovely. Ratnamali Sekiranai
2: Mabu Sevenai. I like to hear news actually, what's happening around the world.
3: It brings multiculturalism and it gets to play different types of music, and my favorite station is 4EB.
4: 4EB.
5: Definitely Radio 4EB. Well, I like that it promotes multiculturalism because I'm from the Philippines and my family is very multicultural. My partner is Dutch and I have a lot of friends who are from all over the world. So that's what I love about Radio 4EB.
6: I get to travel the world with 4EB.
7: Sharing the world with you. We love 4EB.
8: ඕ දැන් අපි
9: ඇත්තටම මේ සරි අපි ජපානය ගැන දැන් කතා කරමු
8: හරි විදියට හරි විදියටම ජපානය ගැන කතා කරනවා ඉතින් මා අපි ඇත්තටම මේ ඒක ඒ ට්‍රිප් එක යන්න දාගත්තේ සකුරා බලන්න මොකද හැමෝම කියන සකුරා සීසන් එක හරි ලස්සනයි එහෙමම කියලා ඉතින් ඒ අත්දැකීම විඳගන්න කියලා ගියේ එතකොට අපි ඇත්තටම මේ මම නිකන් අර පොඩ්ඩක් නිකන් පාවිච්චි කර يعني මට හිතෙනවා මං අපි පාවිච්චි කරපු එයාලයින් එක තමයි චයිනයිසන් කියලා. එතකොට අපිට ඒගොල්ලොත් එක්ක තිබ්බ වාසිය තමයි අපි ඒගොල්ලොන්ගේ තිබ්බේ අර මේ ලගේජ් එහෙම මොනවාද වේට් සිස්ටම් කියන එක. එතකොට අපිට එක්කෙනෙක්ට කිලෝ 23 ගානේ හම්බුණා. 23 ගානේ බැගේජ් දෙකක්. එතකොට එක්කෙනෙක්ට කිලෝ 46ක්. ඉතින් ඒ වගේ මේ හොඳ එකක් තිබ්බ හින්දා තමයි අපි ඒගොල්ලෝ තෝරගත්තේ. එතකොට අපිට ට්‍රාන්සිට් එකක් තිබ්බා පූඩොන් චයිනාවල. අපි ඇත්තටම දැනගෙන හිටියේ නෑ බලද්දි අපිට ලොකු ට්‍රාන්සිට් එකක් තිබ්බා. චයිනා එයාපෝර්ට් එක රෑට වහනවලු. ඊට පස්සේ අපිට එවලේදී QR කෝඩ් එකක් ස්කෑන් කරලා විස්සර පුරවල අපිට 24-hour වීසා එකක් හම්බුණා. රට ඇතුළට යන්න. ඉතින් අපි ගිහිල්ලා රට ඇතුළට ගිහිල්ලා තව පොඩ්ඩෙන් අතරමං වෙනවා. මොකද එහෙ කවුරුත් වැඩිය කතා කරන්නේ නෑ ඉංග්ලිෂ්. ඉතින් එතකොට අපිට ට්‍රාන්ස්ලේට් ඇප් එක තිබ්බ හින්දායි රෝමින් තිබ්බ හින්දා නැත්තම් මොකද ඒගොල්ලන්ගේ වයිෆයි තිබ්බට ඒවට වට්සැප් අපේ සෝෂල් මීඩියා කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ওই විදිහට ඊට පස්සේ ජපානෙ ගිහිල්ලා ඉතින් අපි ඕසකාවලට තමයි මුලින්ම ගියේ. හැබැයි ඕසකාවලට අපි යද්දී සකුරා පිපිලා තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි දවසක් රෙස්ට් කරලා ඊළඟ දවසේ ටෝකියෝ ගියා. ටෝකියෝ යද්දී එහෙ හොඳටම සකුරා පිපිලා. ඉතින් මේ අපි එතකොට තැන් කිහිපයකට ගියා සකුරා බලන්න. එතකොට තමයි දැනගත්තේ يعني එහෙ තව සකුරා ජාතියක් පිපෙනා පෙබරවාරිවල. ඒකට කියන්නේ උමේ සකුරා කියලා. එතකොට ඒක පෙබරවාරිවල පිපිලා ඉවර වෙලා යනවලු. ඉතින් දැන් අපි ඊට පස්සේ එහෙම බලලා අපි අනිත් එකේ ඒකෙදි දැන් කල්චර් ගැන කතා කරනවා නම් දැක්ක දෙයක් තමයි දැන් චීනේ මේ කට්ටිය ඒගොල්ලෝ හරිම මේ සද්දයි සහ කලබලකාරී. හැබැයි ජපානේ කට්ටිය හරිම නිශ්ශබ්දයි හරිම මේ කලබලකාරී නෑ චුට්ටක්වත්. හරිම සංසුන් පලයිට්. දැන් පෝලිමක් තිබ්බත් ඒක කඩාගෙන යන්නේ නැහැ. හරියටම පොලිමේ ඉඳලා ඉස්සරහට ගිහිල්ලා වැඩේ කරගන්නවා එන්නේ එහෙම. ඉතින් මේ මට හිතෙනවා දැන් එතකොට ඒ වගේ දේවල් වලට ගොඩක් මේ දැන් අර පිටරටවල් වලින් යන කට්ටියම හරි කැමති. මොකද අර දැන් අපි කොච්චර උනත් මෙහෙ වැඩ කරලා නිකන් අර හරිම කලබලකාරී ජීවිතයක් ගත කළා. අරහෙට ගියාම හරිම සංසුන් නිකන් කොච්චි යතිත් භාවනා කරනවා වගේ තමයි. ඊට පස්සේ මේ ඉතින් එහෙ අනිත් එක තමයි හරි අපි හැමතිස්සෙම ට්‍රේන්ස් තමයි පාවිච්චි කරේ. එතකොට ඒ ජපානි කෝච්චි හරියටම අකුරට එනවා. වෙලාවට එනවා. 7:18 කිව්වොත් 18 වැටිච්ච ගමන්ම කෝච්චි ඇවිල්ලා නතර කරනවා. ඊට පස්සේ හරියටම 19:00 පිටත් වෙනවා නම් වැහුණා ගියා. අපේ නංගි කෙනා ජපානි කතාවක් තියනවලු. මේ කාලේ වටිනාකම දැනගන්න නම් ජපානි කෝච්චියක් මිස් කරගෙන බලන්න කියලා. ඉතින් එච්චරට මේ අර අකුරට ඒ කියන්නේ වෙලාවට වැඩ කරන එක හරි වටිනවා කියන එක. ඉතින් ඊට පස්සේ අපි ඒ කියන්නේ ගොඩක්ම අපේ අනිත් හොඳම දේ තමයි කෑම. අපිට ජපානයේ එක එක විදිහේ කෑම ට්‍රයි කරන්න පුළුවන් වුණා. ඇත්තට මේ කියන්නේ දැන් අපි මෙහෙ ජපනීස් රෙස්ටුරන්ට් වලට ගියාට එහෙ ජපානයේ ඒ කෑම කද්දි ඒක හරිම ඒ ඔතෙන්ටික් රහ හරි වෙනස් ඉතින්. ඊට පස්සේ අනිතකේ තව දෙයක් තමයි දැන් අපි කාගෙන් හරි ඇහුවම දිශාවක් කොහෙට දැන් අපි මෙතෙන්ට යන්න ඕනේ කොහොමද යන්නේ කියලා ඒගොල්ලෝ දිගෑර ගන්නවා ලොකු මැප් එකක්. දිගෑරගෙන වටේ ඉඳන් විස්තර කරන් එනවා මෙන්න මේවා මේවා මේවා තියෙනවා මෙන්න මේක වටේට තියෙන්නේ මේ ටික එහෙම කියලා හදිසියවත් එයාට ඒ නිකන් හිතෙනවා නම් මෙයාට ඒත් යන්න තේරුන්නේ නැහැ කියලා එක් කරගෙන ගිහිල්ලාම පෙන්නලා එනවා.
4: උදව් කරන්න කැමති.
8: ඔව් හරි උදව් කරන්න කැමති ආචාර්යශීලී එහෙම කට්ටියක්. අනිත් එක මේ ඉතින් හරියට ඇවිද්දෙනවා. අපි එක කතා වෙච්ච දෙයක් තමයි කොහොමද මේගොල්ලෝ දැන් ඒගොල්ලෝ හොඳටම කනවා. කා මෙච්චර මේ කාලත් කොහොමද මේ ගානට ඉන්නේ කියලා.
4: මොකද මේක රහසක්ද?
8: ඇත්තට මේකේ රහස ඒගොල්ලෝ හරියට ඇවිදිනවා. ඇයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. එතකොට පුදුම විදියට ඇවිදිනවා. දැන් අපි උනත් දවසට කිලෝමීටර් 10 එහෙම තමයි අපම ඇවිදලා තිබ්බේ. ඉතින් මේ ඒගොල්ලෝ ඇත්තටම හරියට ඒ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන හිඳ ඇවිදිනවා.
4: සහ මම හිතන්නේ යාල සෞඛ්‍ය සම්බන්ධව ගොඩක් හිතනවා නේද කෑම බීම උනත් සහ තේ උනත් නේද යාලට.
8: ඔව් ඒගොල්ලෝ ග්‍රීන් ටී බොනවා ඊට පස්සේ අර මේ ඌලොง ටී කියලා බොනවා ෆැට් මේ අඩු වෙන්න කියලා එහෙම එම ඉතින් ඒ වගේ දේවල් කරනවා. ඊට පස්සේ මේ ඒ වගේ ඉතින් හරිම මේ පලයිට් මිනිස්සු කට්ටියක් හිටපු රටක්.
4: ඔය කෑම බීම කියද්දි මට නිකන් මතක් වුණේ ජපානයේ කෑම බීම එක පැත්තකින් අර අපිට ඇහැට ප්‍රියයි සමහර වෙලාවට නේද? හරිම
8: ඔව් ඇත්තටම මේ කියන්නේ අර හරියට ලස්සනට ප්‍රසන්ට් කරනවා. අංගි කියන්නේ ඒගොල්ලෝ කියනවලු ඉස්සෙල්ලාම ඇහෙන් තමයි කෑමක් කන්නේ කියලා. ඊට පස්සේ ආනිත් ලස්සන මේක තමයි අපි දැන් ගොඩක් කඩවල් වල අපිට පුළුවන් ටැක්ස් ෆ්‍රී බඩු ගන්න අපේ පාස්පෝර්ට් එක පෙන්නලා. එතකොට ඒගොල්ලෝ ඒ ටැක්ස් ෆ්‍රී බඩු අපිට ඒ රටේ පාවිච්චි කරන්න බෑ. හැබැයි ඒගොල්ලෝ එක බෑග් එක සීල් කරලා තමයි දෙන්නේ. අපිට දැන් ප්‍රශ්නයක් වුණා දැන් මේක කඩන්න බැරුව අපි කොහොමද හරියට බෑග් එකට පැක් කරගන්නේ? එහෙම කිසි කරදරයක් වෙන්න ඕනු නැහැ. ඒගොල්ලෝ අර හොද්දටම පැක් කරලා ඒක අපිට තිබ්බේ නිකන් ගෙනිහිල්ලා ලගේජ් එක ඇතුළට දාන්න විතරයි. ඉතින් එහෙම අර හරියට අනිත් මිනිස්සු ගැන හිතනවාද ඒගොල්ලෝ? මේ අපි අර බෝතල් වගේක් ගත්තා. බෝතල් කියන්නේ වීදුරු වගේ. ඒකත් අපි බය හිටියේ කොහොමද මේක දැන් ඒකත් අර කිසිම මුකුත් වෙන්නේ නැති වෙන්න හොඳටම පැක් කරලා අපිට නිකන් දාගන්න විතරක් තියෙන විදියට ඉතින් ඒ විදියට මේ පැක් කරලා තිබ්බා. ඉතින් ඒ වගේ අර
10: මටත් මතක් වෙනවා මේ දැන් මුලින්ම මෙහි ඇවිල්ලා ඉගෙන ගන්න කාලේ අපේ හිටියේ අපි එහෙම බිස්නස් ස්කූල් එකක හිටිය කාලයක් ඒ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් එතන හිටිය ජපන් ජාතිකයෝ කීප දෙනෙක්ම. ඉතින් ඔය අපිට මේ අපි සමහර වෙලාවට දැන් අපිට උගන්නපු මේ ගුරුවරියක් හිටියා මේ අපිව නිකන් අර අර ඒ පන්ති කාමරේ විතරක් නෙමෙයි අපි එළියේ ගමන් බිමන් යනවා. අපි දැන් අපි සමහර වෙලාවට එකට ෂොපින් සෙන්ටර් එකට එහෙම යනකොට දැන් අපිට වැඩි ගොඩාක් වෙලාවක් යනවා මේ ජපන් ජාතික ඒ ශිෂ්‍යයන්ට මොන හරි දෙයක් හොයාගෙන එන්න. ඊට පස්සේ ඒ කියන්නේ බොහෝ වෙලාවට පළතුරු වගේ දෙයක්. ඊට පස්සේ දැන් අපි වෙලාවක ඒක නිකන් මොකද මේ වෙන්නේ කියලා බලනකොට අපි දැක්ක දැන් උන් අර මිදි පොකුරක් ගත්තත් ගෙඩි එකින් එක මෙහෙම කර කර බලනවා. ඇපල් ගෙඩියක් ගත්තත් එහෙමයි ඕනම දෙයක්. ඊට පස්සේ මේ ඒ කාලෙකට පස්සේ මේ අපේ ඒ අපිට උගන්නපු ගුරුවරිය ජපානයට ගිහිල්ලා ආවා. ඊට පස්සේ මේ ඇය තමයි අපිට කිව්වේ මට මේ දැන් තමයි තේරෙන්නේ අර ඒ මොකද ජපානයේ එහෙම බොහෝ වෙලාවට පළතුරක් අර මේවාදී අර මෙහෙ වගේ ගොඩවල් ගහලා නෙමෙයි තියෙන්නේ. හැම එකක්ම ඉන්ඩිවිජුවලි වෙන වෙනම රැප් කරලා එහෙම තියෙන්නේ. ඉතින් අර ඒ නිසා තමයි දැන් මෙහෙට ආපු ස්ටුඩෙන්ට්ලත් අර විදියට එකින් එක එහෙම හැම වෙලේ මේ ගල්ල රවුමක් කරකවලා බලලා උන් පුරුදු වෙලා ඉන්නේ. ඒ වගේ හැම ඉන්ඩිවිජුවල් ඓටම් එකක්ම මේ විදිහේ උපරිම මේ ඒ පිරිසිදු බවෙන් ක්වලිටි එකෙන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි එහෙම කිව්වති. එතකොට තමයි තේරුණේ මේ ඇයි මේගොල්ලෝ මෙච්චර මේ දෙයක් තෝරන්න මෙච්චර වෙලාවක් ගන්න කියන්නේ.
8: ඔව් ඉතින් ඔව් ඒ වගේ දේවලුත් තියෙනවා. ඇත්තට මෙහේ දේවල් හරි පිළිවෙලයි. අසුරලා තියෙන විදිහද ඒ කියන්නේ ඒවා ලේබල් කරලා තියෙන විදිහද හරිම ඉතින් දේවල් හරි පිළිවෙලයි. හැම දෙයක්ම පාරවල් වුණත් හරිම ක්ලීන්. ඉතින් මේ අනිත් එක තමයි හැමදා ඒ කියන්නේ දැන් කඩේකට ගිහාම කඩේ වහන්න යන වෙලාව වෙද්දී මියුසික් එකක් ප්ලේ වෙනවා. ඉතින් අපි දැන් නංගිගෙන් අපි මේ මොකද කියලා යකින මේගොල්ලොන්ගේ ජාතික ගීයක් වගේ කඩේ වහන්න ලං වෙද්දී මේ ප්ලේ කරන සින්දුව කියලා. ඉතින් ඒ වගේ ඊට පස්සේ ආයි තව මේ ඉතින් එහෙ කියන්නේ එහෙ ඇත්තටම ඒ තරම් මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතන රටක් තවත් නැහැ. මොකද දැන් එකක් තියෙනවා එහෙ හවස පහ වෙද්දී හැමතැනම ලවුඩ් ස්පීකර් වලින් මියුසික් එකක් ප්ලේ වෙනවා. එතකොට ඒ මියුසික් එක ප්ලේ වෙන්නේ ඒකෙන් කියන්නේ කවුරු හරි ළමයි එළියේ ඉන්නවා නම් දැන් ඒගොල්ලන්ට ගෙවල් වලට යන්න වෙලාව හරි කියන එක.
4: මම හිතන්නේ ඒක අර මියුචුවල් නේද? ඒක යම්කිසි විධානයකට සවන් දීම සහ ඒකට රියැක්ට් කිරීම කියන එක දෙපැත්තෙම වෙන්න ඕන දෙයක් නේද? ඒ දෙය වෙනවා කියන එක බොහොම හොඳින් මම හිතන්නේ.
8: ඒක තමයි.
10: මම හිතන්නේ ජපානයේ කියලා කියන්නේ විනය පැත්තෙන් ඊටාම ඉහෙලින්ම තියෙන රටක් කියලා පිළිගන්නේ. ඒක නිසා තමයි දැන් අපි අර නිකන් කියන්නේ අපි ජපානයට ගිහිල්ලා ඒ අත්දැකීම ලබාගෙන නැති අය පවා අපි ජපානය ගැන කිව්ව ගමන් අපිට හිතෙන්නේ මේ මීට වසර 1902 ලෝක යුද්ධ සමයේදී ඒ කියන්නේ මීට වසර 70කට විතර කලින් වගේ ඒ කියන්නේ දරුණු විනාශයකට මේ පරමාණු බෝම්බය කියන්නේ ලෝකේ රටක් මුණ දීපු ඉතාම දරුණුම විනාශය ඒකට මුණ දීලා ඉතින් දැන් නැවතත් ඉතාම ලෝකේ ප්‍රබල රටක් විදිහට තාක්ෂණික අංශයෙන් සහ ඒ හැම දෙයින්ම අර අපේ අර මුලින්ම කතාවේ කියවුනා වගේ මේ ඔවුන්ගේ දියුණුව තුළ තමන්ගේ අර සංස්කෘතික අනන්‍යතාවය නැති කරගෙනත් නැහැ. ඒක ඒ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය රැකගෙනත් තියෙනවා. ඒ වගේම මේ ඔවුන් ඒ සංස්කෘතිය නිසා මේ වර්තමාන තාක්ෂණය එපා කියලත් නැහැ. ඒ ඔවුන්නේ දෙකම බොහොම සමබරව පවත්වාගෙන ලෝකයේ ඉතාම මේ මිනිස්සුන්ට යන්න ඉතාම කැමති සුන්දර රටක් විදිහට ඒ පරිසරය තාක්ෂණය හැමදේම ඉතාම ඉහළ මට්ටමක තියෙන රටක්. මං හිතන්නේ ඕනම කෙනෙකුට කිව්වොත් ජපානයට ගැන කිව්වොත් නිකන් ඒ කියන්නේ ජපානයට යන්න ගිහිල්ලා බලන්න ආසාවක් ඇති වෙන ආකාරයේ රටක්. ඉතින් සමහර රටවල් තියෙනනේ අපිට කිව්වහම
4: එහෙම
10: ඒ වගේ රටවල් කීප තියෙනවා. දැන් ආර්ථික පැත්තෙන් ලොකු දියුණුවක් නැතුණාට දැන් ඕන්ලාක මම හිතන්නේ නව ශ්‍රීලන්තයේ කිව්වොත් මිනිස්සු කැමති බලන්න යන්නේ. ඉතින් ඒ වගේ එහෙම මේ පොදුවේ ගත්තහම දැන් මම අපි රැකියා කරන ස්ථානවලත් ජපානය යනවා කියන එක ඒ ගොඩාක් අයගේ එහෙම. අනිත් එක මම හිතන්නේ සාපේක්ෂ වශයෙන් පොඩි මේ කියන්නේ වියදම් පැත්තත් පොඩ්ඩක් අඩුයි කියලා.
8: අඩුයි. ඔව් ඒකත් ඔව් කෑම අපි එක කතා වෙච්ච එකක් කෑම එහෙම සෑහෙන අඩුයි. දැන් අපි මෙහෙ ජපනීස් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑවොත් ඒ ගානේ නිකන් මීල්ස් උණක් කන්න පුළුවන් ගාන වගේ එහෙ. ඉතින් ඇත්තටම ඒ කියන්නේ වියදනුත් අඩුවෙන් සහ මේ අර කිසි කරදරයක් ස්ට්‍රෙස් එකක් නැතුව ලස්සනට මේ සුන්දරත්වය විඳලා ඒ සංස්කෘතිය මේ විඳගෙන අර ලස්සනට මේ විඳලා එන්න පුළුවන් රටක් තමයි ජපානි කියලා මම හිතන්නේ.
10: ගංගිකින් අර මට ඉදෙන අර ප්‍රසිද්ධ ප්‍රශ්නයක් අහන්න දෙන්න. ගංගිට ජපන් පුළුවන්.
4: මම
8: හිතන්නේ
10: වචන කීපයක් හොයාගන්න ඇති. අපි වෙන දවසක ජපන් භාෂාවෙන් කතා කරමු. එහෙමනම් අපි තව ගීතයකට යමු.

මගේ වාරේ. ඉතින් මං ඇත්තටම මේ පහුගිය කාලේ දැක්කා මේ පසුගිය වසරේ අග කාලේ ක්වීන්ස්ලන්තයේ සම්මත වෙච්ච නීතියක් ගැන. ඒක මේ ඩැනියල්ස් ලෝ කියලා තමයි ඒක හඳුන්වන්නේ. මීට කලින් වතාවක මම අපේ රේඩියෝ වැඩසටහනක මේ රයින්ස් රූල් කියන එක ගැන මම කතා කරලා තිනා. ඒක මේ වෛද්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ එකක්. දැන් මං අදත් ඒ ගැන කතා කරන්නේ මේ රයින්ස් සොරි මේ අපේ ඩැනියල්ස් රූල් කියන එක. ඒක එක්තරා විදිහකට මේ අපි ඔස්ට්‍රේලියාවට ආපු මුල් කාලයේදී අපි බොහොම දැකලා කම්පා වෙච්ච සිදුවීමක් ආස්ට්‍රේයෙන් තමයි මේ ලෝක ඇවිල්ලා තියෙන්නේ. ඩැනියල් මෝකම් කියන අවුරුදු 13ක් වයස ඇති මේ දරුවා ක්වීන්ස්ලන්තයේ සන්ෂයින් කෝස්ට්වල ඉඳගෙන මේ මරුචිඩෝ කියන ප්‍රදේශයේ ඔහු මේ ඉස්කෝලේ ඇරිලා තමන්ගේ පවුලේ අයට මේ ක්‍රිස්මස් තෑගි ටිකක් ගන්න මේ ළඟම තියෙන ෂොපින් සෙන්ටරකට යන්න බස් එකක් එනකන් ඉන්නවා. ඉතින් ඇත්තටම සිද්ධ වෙන්නේ බස් එක කලින් බස් එක කැඩෙනවා. ඊට ඒ නිසා ඊළඟ බස් එකේ සෙනඟ පිරිලා බස් එක නවත්තන්නේ නැහැ ඩැනියල්ට. ඉතින් ඊට පස්සේ එතනින් ඒක තමයි ඔහු ගැන තියෙන අවසාන තොරතුර. ඊට පස්සේ ඔහු හොයා ගන්න බැරි වෙලා. ඉතින් ඊට පස්සේ ඒක මේ බොහොම ටීවී වල ඒ වගේ මාධ්‍ය වල මේ හරිම බලවත් විදියට කතා වුණා. දැන් මේ ඔහුට මොකද වුනේ කියලා කියන දවස් ගාණක් යනකම් මේක හොයා ගන්න බැරි වුණාම මේ ඊට පස්සේ ඒක මට හොඳට මතකයි. මේ දැන් ප්‍රවෘත්ති වල වගේ දේවල් නිතරම මේක කතා වෙච්ච සිදුවීමක්. හැබැයි ඊට පස්සේ මේ කාලයත් එක්ක මේක යටපත් වෙලා යනවා. ඉතින් පොඩි පොඩි තොරතුරු එනවා. ඉතින් ඔහුව මේ මෙහෙම තව කෙනෙක් එක කතා කරනවා දැක්කවා, වාහනයකට නගිනවා දැක්ක කියලා. එහෙම දේවල් මේ 2003 වසරේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ 2011 වසරේදී එක පාටම නැවතත් මේක මේ කරලියට එනවා. මේ පොලිසිය විසින් පුද්ගලික්ව අත්අඩංගුවට අරගෙන මේ ඒක නැවතත් මේ මාධ්‍යවල කතා බහට ලක් වෙනවා. ඊට පස්සේ තමයි ඒ පිළිබඳව ඉතිහාසය ඉගෙන අවුරුදු වසර ගණනාවක කරපු මේ අපි කියන්නේ මේ පොලිස් මෙහෙමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යම් කිසි සැකකාරයෙක් පිළිබඳව ඇහැ ගහගෙන ඉඳලා ඔහුත් එක්ක මේ පොලිසිය අපි කියන්නේ අන්ඩර්කවර් ඒජන්ට් කෙනෙක් ඔහුත් එක්ක ඔහුගේ මිතුරෙක් වීමට සලස්සලා ඊට පස්සේ ඔහු මාර්ගයෙන්ම මේ ඒ කියන්නේ අර පාතාල කල්ලියක සමාජිකයෙක් ලෙස තමයි පෙනී ඉන්නේ මේ පොලිස් නිලධාරියා. ඉතින් අර මේ පාතාල මේ කල්ලියට සම්බන්ධ වෙන්නට නම් තමන්ගේ මේ ඉතිහාසයේ කරපු වැඩ මොනවාරි දේවල් තියෙන්න ඕනේ කියලා ඔහුව පොළඹවනවා මේ තමන් කරපු දේ පිළිගන්න. ඉතින් ඊට පස්සේ ඒ පිළිගන්න තැනට ආවට පස්සෙත් කියනවා එහෙම පිළිගන්න බෑ අපිට මොනවාරි මේ සාක්ෂි. ඔව්. ඉතින් එතනදී තමයි ඔහු ගිහිල්ලා තමන් බ්‍රෙට් පීට කවන් කියන මේ පුද්ගලයා තමයි ඔහු ගිහිල්ලා මේ ඩැනීල් මොකම් සතු මේ ඇඳුම් ඔහුගේ පාසල් බාගේ සපත්තු වගේ එහෙම ඔහු සංගවපු තැන පෙන්නවා. නමුත් කිසිම දවසක මේ ඩැනියල් මොකම්ගේ ශරීරයේ මුතු ශරීරය හම්බ වෙන්නේ නැහැ. ඉතින් නමුත් ඉතින් පොලිසියට අර තොරතුරු එක්ක තව බොහෝ ඔවුන් එකතු කරගත්ත සාක්ෂි ඇතුව 2014 වසරේදී මේ ඔහුව මේ ජීවිතාන්තය දක්වා හිරදඬුවමකට යටත් කරනවා. ඉතින් දැන් මේ මෙතනදී මේක බොහොම අර අපි කියන්නේ මේ මිනිසුන්ගේ මේ අර ඒ දරුවෙකුට අනතුරට පත් වෙන්න කොතරම් සුළු දෙයක් ඇද්ද. මේ කියන්නේ මේ පාසල ඇරිලා මේ තව මේ කිලෝමීටර් දෙකක් තුනක් වගේ දුරකින් තියෙන ෂොපින් සෙන්ටරයකට යන්න බස් එකක් එනකන් ඉන්න කෙනා අපි මේ හැමදාම අපේ දරුවන් යන කියන්නේ මේ දරුවන් දිනචරයාවේ කොටසක් වගේ කියන්නේ බස් ඉස්කෝලයක් ඇරලා බස් එකක් එනකන් ඉඳලා. ඉතින් මෙතනින් පස්සේ ඇත්තටම මම හිතන්නේ මේ ওই බස් සේවාවන් එහෙම ඒ කියන්නේ අර මේ නීතියක් විදිහටම ඔවුන් තමන්ටම පනවගත්ත නීතියක් විදිහට කිසිම වෙලාවක මේ ඉස්කෝලේ දරුවෙක්ට බස් එක නොනවත්වා යන්නේ නැහැයි කියන ඒ වගේ කංගතාවයකට එහෙම ආවා. ඒ වගේම ඉතින් මේක ගැන මේ ඉතාම දැඩි කතා බහක් ඇති වුණා සමාජයේ. ඒ වගේම ඔහුගේ දෙමව්පියන් මේ කිසිසේත්ම මේ කියන්නේ මුල් කාලේ පුතාට මොකද වුනේ කියලා හොයාගන්න. ඊට පස්සේ නඩුවෙන් පස්සේ තවදුරටත් සමාජයේ දිගටම දැනුවත් කරන්න ඔවුන් දිගටම පෙනී හිටියා. ඊට පස්සේ ඩැනියල් මෝකම්ස් ඩේ කියලා
තියෙන පාසල්වල සමරන දවසක්. ඒ මේ චයිල් සේෆ්ටි කොහොමද පාර යනකොට නොදන්නා කෙනෙක් එක කතා බහ කරන ඒ වගේ පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදාට සිද්ධ වුණා. ඉතින් එහි අපි කියන්නේ කූට ප්‍රාප්තිය, එහෙම නැත්නම් එහි තියෙන ඉහළම ප්‍රතිඵලයක් විදිහට ඩැනියල්ස් ලෝ කියන එක, ඒක මේ කමියුනිටි ප්‍රොටෙක්ෂන් ඇන්ඩ් පබ්ලික් චයිල්ඩ් සෙක්ස් ඔෆෙන්ඩර් රෙජිස්ටර් කියන එක තමයි මේ ඩැනියල්ස් ලෝ කියලා මේ හඳුන්වන්නේ. 2005 පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ, ක්වීන්ස්ලන්ඩ් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා ඒක දැන් නීතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ දෙමව්පියන්ට මේ තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සහ ඒ තමන්ගේ ප්‍රදේශයේ ඉන්න එවැනි දැනුවත් සෙක්ස් ඔෆෙන්ඩර්ස්ලා ගැන මේ එහෙම දැනුවත් කරන වැඩසටහනක් විදිහට තමයි මේක හඳුන්වලා දෙන්නේ. මේක කොටස් තුනකින් යුක්තයි. පළවෙනි එක තමයි මේ දැන් කොහේ හරි දැන් මේ සෙක්ස් ඔෆෙන්ඩර් රෙජිස්ට්‍රි කියලා එකක් තියෙනවා. ඔවුන්ගේ නම් සඳහන් ඒක මේ රෙජිස්ට්‍රි එකකින් කවුරු හරි සෙක්ස් ඔෆෙන්ඩ කෙනෙක්, ඒ කියන්නේ දැන් ඔවුන්ට මේ සෙක්ස් ඔෆෙන්ඩර්ස්ලට තියෙන මේ එක්තරා නීති මේ තමයි අර ඇන්කල් එක මේ ඇන්කල් මේකක් අර පළඳින්න ඕනේ. ඒ කියන්නේ ඔවුන් තමයි යන තැන ට්‍රැක් කරන්න පුළුවන් සහ ඔවුන් තමන්ට ඇතුල් වෙන්න බැරි ප්‍රදේශයකට යනවා නම් ඒක පොලිසියට ඒක දැනුවත් මේ වීමක් සිද්ධ වෙනවා. දැන් සමහර අය ඉන්න මේක කපලා මේක මොනහරි කරලා ඒක අහක් කරලා යන අය. ඉතින් ඒ වගේ අය ඊට පස්සේ ඉන්නේ කොහෙද කියලා හරියටම වාර්තාවක් නැති, තොරතුරක් නැති. ඒ වගේම අර පොලිසියට දිනපතා හෝ මේ එහෙම වාර්තා කරන්න කියලා තියෙන අය ඒක මගහැරෙන අයට ඒගොල්ලන් කියන්නේ මිසිං සෙක්ස් ඔෆෙන්ඩර්ස්ලා කියලා. ඒ අය පිළිබඳව තොරතුරු පෞද්ගලිකව නිරාවරණය කරන, කියන ඕන කෙනෙකුට මේ හොයලා හොයලා එහෙම කවුද මේ ප්‍රදේශයේ මේ විදිහට මිසිං සෙක්ස් ඔෆෙන්ඩර්ස්ලා ඉන්නේ. කියන්නේ ඒකේ අර්ථය තමයි ඔවුන් කොහේ හරි දැන් කියන්නේ ඔවුන් තවදුරටත් මේ පොලිසිය අර මේ නිරන්තර මේ අධීක්ෂණය මේ යටතේ නෙමෙයි ඉන්නේ. ඒ නිසා ඔවුන් කොහේ හරි ඉන්න පුළුවන් ගැවසෙනවා කියන අර්ථයෙන් ඔවුන්ගේ ඡායාරූප, ඔවුන්ගේ දැනුවත් තොරතුරු ඒ හැමදේම මේ පබ්ලික් එකට පොදු ජනතාවට බලා ගන්න පුළුවන්. මේ ප්‍රථම වතාවට තමයි ක්වීන්ස්ලන්තයේ මේ මෙවැනි නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ දෙවැනි එක තමයි දැන් අපි ඉන්න ප්‍රදේශයේ අපිට දැනගන්න ඕන නම් මේ මම මේ ඉන්නවට කවුරු හරි වගේ කෙනෙක් ඉන්නවද කියලා, මට දරුවන් ඉන්නවනම් මට පුළුවන් මේ ඒ සර්ච් එකට ඇප්ලයි කරන්න මගේ ඉන්න ප්‍රදේශයේ. ඒක හරියටම මේ අපි කියන්නේ මෙන්න හැමෝම දැනුවත් කරනවා කියලා ගන්නෑ. නමුත් ඒ තියෙන උසාවිවල තියෙන නීති රීති අනුකූලව එහෙම ඒ විදිහ එක්ස්පෝස් කරන්න ඕන අයව අපිට දැනගන්නට ලැබෙනවා ඔන්න ඔබගේ ප්‍රදේශයේ මෙන්න මේ අය තමයි ඉන්නේ කියන එක. ඊට පස්සේ ඒකේ තුන්වෙනි කොටස තමයි ඔබ මේ ඔබ පේරන් කෙනෙක් නම් ඔබ දෙමව්පිය සහ ඔබ දරුවෙක්ගේ භාරකාරයෙක් නම් තමන්ගේ දරුවා සම්බන්ධ වෙන ඕනම වෘත්තිකයකින් ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්, මේ දැන් ක්‍රීඩාවක එතන පුහුණුකරුවෙක් වෙන්න පුළුවන්, තමන්ගේ දරුවා බලාගන්න මේ බේබි සිටර් වගේ කෙනෙක් වෙන්න පුළුවන්, ඒ කිසිසේත්ම නැත්තම් තමන්ගේ පාර්ට්නර් වෙන්නත් පුළුවන්. ඔවුන් ගැන ඔවුන්ගේ මේ රෙජිස්ට්‍රියේ මේ සෙක්ස් ඔෆෙන්ඩර් මේ වල සඳහනක් තියෙනවද කියලා එහෙම සර්ච් එකක් ගට අපිට ඉල්ලන්නට පුළුවන්. ඉතින් මේ ක්වීන්ස්ලන්තයේ ප්‍රථම වතාවට තමයි මෙතරම් මේ පොදු ජනයාට මේ විදිහ තොරතුරු වලට මේ ඇක්සස් ලැබුණේ. ඉතින් ඒ නිසා ඊටාම වැදගත් නීතියක් විදිහට ඉතිහාසගත වෙනවා මේ. ඒක අර මේ ඩැනියල් මෝකම්ට කරන ගෞරවයක් වශයෙන් ඒක ඩැනියල්ස් ලෝ කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඔවුන්ගේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඒ දෙමව්පියන්ගේ නොනවතින අරගලයක ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේ පිළිබඳව මේ තියෙන දෙපැත්තටම ඉතින් කතා බහ මේ තියෙන සමහර යම් මේ කොටස් පිළිබඳව එකඟතාවයක් නැහැ. ඉතින් අර සමහරලාට කියනවා දැන් මේ දේවල් සිද්ධ වෙන්නේ තමන්ගේ ඉතාම කිට්ටුවන්තයන්ගෙන්. ඉතින් අර ඒ අපි අර අපේ අවධානය මේ පිටත ඉන්න එහෙම අයට දෙන එකෙන් අර ෆෝල් සෙන්ස් ඔෆ් සිකියුරිටි වගේ එහෙම මේකක් තියෙනවා කියලා. නමුත් ඉතින් මං හිතෙනවා අපි මේ
සම්පූර්ණ මේ චිත්‍රයක් විදිහට බලනකොට තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මේ වගේ එහෙම රිපීටඩ් ඔෆෙන්ඩර්ස්ලා සෙක්ස් ඔෆෙන්ඩර්ස්ලා ගැන දෙමෝපියන් දැනුවත් වීම ඉතාම වැදගත් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපේ කාල වේලා ගත වෙන හින්දා අපේ කතාබහ අපි මෙතනින් එහෙනම් හමාර කරලා අපි ගීතයකට යම්

0: ඉතිං මේ සියලු කතිකාවතත් එක්ක අපි අද අපේ වැඩසටානින් සමුගන්වා යළිත් මේ වගේම වැඩසටානකින් ඔබේ හමුවට එන බලාපොරොත්තුෙන් ඔබ සමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා.
1: සුබ සන්ධ්‍යාවක් අංගේ සුබ සන්ධ්‍යාවක් සර.
2: එසේම වේවා.